0: ඒක වාරනේ මට අවස්ථාව ලැබෙනවා තනියම ඉදිරියට ගිහිල්ලා එසත් නරම් බලන්න හැබැයි කොළඹ දෙන්නේ නැහැ මම ඒ කලින් ඉන්නේ ඒකට අම්මට යන්න හදන පාන්දුරේට පාන්දුරේ කියන්නේ කිලෝමීටර් 30ක් 40ක් ඇති ඉතින් හවස දෙකට ඉඳර යන්න දෙනවා මොකද අම්මා බලන්න හිටනවා මම නෑන්නේ කද්ද අපෝවේ එතකොට උදේ දවල් 12 අතර එනකොට ගෙදරින් පිටක් වෙලා කෙනෙක් යනවා මොකද බලන්නට ඉන්නාගේ මොකද පොඩි කාලෙක දැකලා නැහැ වෙලෙකට ගමනේ අපිට දකින්නම් වෙන්නේ ඊළඟ මම බලන්න යනවා කෝචි බලන්න යනවා මම හිතන්නේ ඒකත් අපි දුම්රිය මාර්ගයෙන් ඈත්ව අපි හිටියේ ඊට පස්සේ ඒෂියල් ලෙවල් ඊළඟ ඉතලද තියෙන්නේ ඊළඟට චිත්‍රපටයක් බලන්න ආසාව තියෙනවා ඒකට හරියටම දෙකම මාර්ගය පාම්ලින් ජයන් විශාලාවේ චිත්‍රපට ශාලාවේ චිත්‍රපටයක් බලනවා ඉතින් මේ චිත්‍රපටය බලලා හරියට විවරණකොට කඳුළු වැටලා ඊළඟේ ප්‍රරම්පක් වෙනවා කොහොමද පාම්ලින් නගරේ ඉතින් මේ ඉක්මනට නියවැටි කරගෙන මට ආපහු යෑනේ බලාපොරොත්තුවක් තියෙනවා මොකද මගේ මව මම ගැන බලාපොරොත්තු වෙනවා කොහොමද අද රෑට එනකොට බස් එක අරගෙන මේ විසක් ශ්‍රීෂ්ඨය නමනාර බලා බොහොම සතුටුදායක ළමෙක් හැටියට මම ගෙදරට එනවා
1: මට හිතන්නේ හරිම අපූර්ව වෙසක් මතකයක් තමයි ඔබට තියෙන්නේ. ඉතින් ඒ මතක ගොන්න අපි මේ තවත් ඉන්නවා ඒ වගේ මතක ගොන්නක්ම මතක පොඩි තියෙන අපේ බ්‍රිස්බේන් වල වාසය කරන මේ පොයිමි ගායන කණ්ඩායමේ තව සමාජික සමාජිකාවෙන් ඉතින් අපි ඕන් වෙනොත් ඒ මතක ගැන අහන්නට කලින් ඊළඟ ගීතයටයි මේ යොමු වෙන්නට යන්නේ. ඒ ගීතය තමයි හිමි සරණාමර ලෝක සිනාකර. මාළිගේ බුලත් සිංහල මහත්මිය තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. ගේයපද රබුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ සංගීතය සම්පාදනය කරලා තියෙන්නේ එච්.එම්. ජයවර්ධන. එහෙනම් අපි හමු හිමි සරණාමර ලෝක සිනාකර.

0: ඒ අපුරු ගීතයෙන් පස්සේ අපි නැවතත් යොමු වෙන්නේ විසක් මතක ගැන කතාවක් කරන්න තමයි. ඉතින් අද විශේෂ පුද්ගලයෙක් අපේ මැලිකේට කැමිනිලා තියෙනවා කියලා ප්‍රේමා කිව්වා. ඉතින් ඔහුත් සමගත් අපි කතා කරන්නට ඕනේ. ඔහුත් සමග කතා කරන්නට අපි එකතු වෙන්න කියනවා මුලින්ම දුෂ්ට. මට හිතන්නේ අපි දුෂ් සහ හෙටි ආරච්චි අංක කියන දෙදෙනාගෙන් අහලා බලමු මොන වගේ වෙසක් මතකයන්ද තියෙන්නේ කියලා. මට හිතන්නේ හෙටි ආරච්චි අංක ගත්තොත් එහෙම මට හිතෙන අවුරුදු ගණනාවක වෙසක් මතක ඔබට ඇති. අපි පොඩි මතක ආවර්ජනයක් කරලා බලමුද?
1: ඇත්ත වශයෙන්ම මට මේ අතගෙන හරි සතුටක් මට ලැබෙනවා. මගේ මතක යටගියාවක් අලුත් කරගැනීමක මම මේ දැන් මගේ මේ දූ දරුවන් මම තාමත් ස්ථිරවත් වෙන ඒක මතක් කරලා දුන්නට මේ 4DB එකේ ඉඳන්සෙ ලිපියා මගේ තාම හිතවතේ එතුමා දාපත් ජීවිතෝ නැතනේ අරවින්ද රූපසිංහ ඒ කාලේ ඉඳන් අපි තාම ළඟේ පොඩි දිගේ වැඩ කටයුතු කරපියදී දෙකියා මමත් සම්බන්ධ වුණා. මේ වගේ ඒ දසල ඇත්තත් එම අද දින බලනකොට ඒ වගේ දෙතුන් කුණේක ඉස්සරහට ගිහිල්ලා තාම දෙවුණු දෙකේකට මම තාමත් සතුටු වෙනවා. මම තව තවත් දෙවුණු වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වැදගත්
0: බොහොමත්ම ස්තුතියි අංක. ඔබ අපිත් සමග මේ වසර ගණනාවක් එකතු වෙලා ඉන්න එක අදටත් අපිත් සමග එකතු වෙන එක අපිට ආශිර්වාදයක්. ඉතින් අද අපි වැඩසටහනට පැමිණියාට ඔබට බොහොමත්ම ස්තුතියි. දුෂ් මට හිතෙන්නේ ජීවිත නොදෙවිලි වෙසක් මතක ඔබටත් ඇති කියලා. අර වගේ මොහොත බලන්න එහෙම ගියාද වෙසක් බලන්න යනවා කියලා?
2: මම මුහුද බලන්න යනවා වඩා වෙන දෙයක් මට මතක් ආසයි කියන්නේ. මම අපේ ගෙදර එහා පැත්තේ ගෙදර ඉන්න මගේ ආදත් එක්ක අපි හැමදාම වෙසක් එකට අපි දෙන්නෙක් අතරේ කූඩු හදන තරගයක් තියෙනවා. ඉතින් ඕක හදන්න බලන්න කොහොමද ලොකුම කූඩුව හදන්නේ කියලා. දැන් මේක වෙසක් එකට මට මතකයි. දැන් මම හිතෙන් හිතා හිතුවා මට වඩා ලොකු කූඩුවක් උස කූඩුවක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕකට බට හොයන්න මං ගියා මේ මොරටුව පාල පහු කරලා තියෙනවා හොරේ කුඩු කියලා ගමක් ඒ පල්ලා තියෙනවා කකස් එක්කම මේ උණබට තියෙනවා කපල විකුණන්න. ඉතින් මම එතෙන් ගියා උණබටයක් කරගෙන මම හිතුවේ එතෙන් ගියා මට උණබටේ කපල දෙයි කියලා මට ඕනේ ගන්න. ඒ මිනිහා මට බැලලා ඉඳලා කිව්වා ඕනනම් මේක අරන් යන්න කපල දෙන්න බෑ කියලා. ඉතින් එතන ඉඳලා තනි උණබට කරේ තියාගෙන මම ගෙදරට එනකම් පෑකම අරන් ඉඳලා ඇවිදගෙනවා පාරදී ගාලු පාරදී ගෙදරට එන්නගෙන ඇවිල්ලා තමයි මගේ කුඩු හදන්න පටන් ගත්තේ. ඒක ඇත්තටම මතක් කරනකොට hina yana ekakin balukota echchu dura kalin deka parethiya ada mokada paaren wisu madya balagena me manasa pissun danne tani unubata karan giye eka ekattara mage mathakai wala tippa honda mathakayak eka ekattara
0: mata denne mata ahanna me hitenawa oba hematama thiyena prashne මට හිතෙන්නේ ඔබ හැමතිම තියෙන ප්‍රශ්න මට අහන්න හිතෙනවා. දැන් අන්තිමයට ලොකුම කූඩුව හැදුවද?
2: ඔව් ඒක හදන්න පුළුවන් නම් මට ඒක ඇත්තටම.
0: ඔව් එහෙනම් මට හිතෙන්නේ බෑකහමාරක ගමන සාර්ථකයි. ඔව් ඒ මතක නැවතත් අවදි කරගනිමින් මට හිතෙනවා අහගෙන ඉන්න ඔබ ඔබගේ වෙසක් මතකයන් අවදි කරගන්නවා ඇති. අපි ඊළඟ ගීතයට යමු. මේක හරිම ලස්සන ගීතයක්. සතර වරම් දෙවි මහරජ ගායනා කරන්නේ WD අමරදේවයන්. ගේ පද රචනය රත්නශ්‍රී විජේසිංහයන්. ඒත් එක්කම සංගීතයේ සපයලා තියෙන්නේ WD අමරදේවයන්. අපි යමු.

0: ഇസാക് മക്കക്ക് ആവാഞ്ചനെ തൊരുത്തു അപ്പൊ ആറ് പറഞ്ഞ ഉപമാലിക്കാക്ക කට්ටියක් ඒවල් වලට හොරෙන් මෙසක් බලන්න ගිහිල්ලා තියෙනවා. ඒ යන අතරතුරේ වෙන වෙන ගමන් ගිහිල්ලා කුඩු හදේ. ඔබට තියෙන්නේ මොන වගේ වෙසක් මතකයක්ද?
1: අතට එහෙම නම් මම ගියේ නැහැ. මට හරි මතක තියෙනවා මේ පුංචි කාලේ අපේ ගෙදර වෙසක් මේ සමුප්‍රේටි අම්මයි තාත්තයි දෙක අයියයි මල්ලී නංගී අපි හොඳට මගේ මල්ලි මෙතන ඉන්නවා. ඉතින් අපි අතන අපි ගමේ වෙසක් අස්සේ මම ගම රත්හාන ගමේ අපේ ගෙදර තුනේ පුංචි කන්දක් උඩ. ඉතින් අපි අතර දෙනා එකතුලා කාර්තයි අම්මයි එක්ක ඉස්සලම කරකට පත්තන් කුඩු හදලා කොළහනවල ඒ වැල්ලෙනවා. ඊට පස්සේ පට ගිහලා ඊවත් හොදට නම් දාලා ජනමත නැමිලා තියෙනවා අපේ මුණ ගෙදර. ඉතින් මේ දුකකුත් තියෙනවා ඔබ නම්මේ තාත්තයි නැති නිසා. ඉතින් මේ එහෙම කරන අපේ ගෙදර විශේෂ දෙයක් කරනවා. අපේ මල්ලිත් එක්ක මල්ලි පොඩි අපිට පැක් එකක් විතරයි තාත්තා හදන තොරණ ගෙදර පොඩි තොරණ. මොකද අපි ගමේ අපිට කොළඹ යන්න බෑ තොරම් බලන්න. ඉතින් එහෙම හවස් තොරම් බලන්න ගියා කියලා. ඉතින් මේ ඒක හදලා ආර්ය අෂ්ටාංග මාර්ගය කොළඹේ හපලා ඒක බලලා චූටි මෝටරේකින් ඒක තරගෙනුත් එක්ක මල්ලි පොඩිල තාත්තා නිකුත් එක ඒ ඔක්කොම ඉගෙන ගන්නවා. ඒක තමයි මෝටරේම ස්ටාර්ට් කරන්නේ. ඉතින් අර ගමේ ඉන්න සෙනග ඔක්කොම ඒවා මේක බලන්න ටිකක් පොඩ හරි නමුදුරු කැපේ. ඒ එහෙම දැන් ලස්සන වෙනවා. ඉතින් ඒක මගේ හරි ලොකු මතකයක් හැම වෙසක් එකටම තාත්තා මල්ලි මතක් කරනවා. තාත්තේ අපි අර තොරණ හදමුද කියලා. ඉතින් අනිත් දවසේ ඊට පස්සේ අපි ගියා රෑට තොරණ බලන්න. ඒක බරෙන් තමයි. තාමත් කිනු මුර්ගීට ලොකු මේ ඉස්මත් කරේ කියන්නේ වල ලංගනගේ දරුවන් තාල් කට්ටිය දන්නේ. ඉතින් එතකොට ලංකාවේ හරි මේ එයා හදන ලොකු තොරණ. ඉතින් අපි හතර දෙනා තාත්තයි අම්මයි එක අහකට තොරණ බලන්න යනවා. ඒ විහාම දන්සල් තියෙනවානේ. ඉතින් අපි යන්නේ දන්සල් වලින් කන්න. ඉතින් එතකොට කියනවා ඒ ගුණසේන තරමුලි කියලා මට හොඳට මතකයි.
0: ලංකාවේ වෙසක් කියන්නේ මේක සංස්කෘතියක්. තොරම් කැකින කූඩු, ගෙවල් වල හදලා තියෙන කූඩු, පහන් පත්තු කරලා සහ දන්සය. ඉතින් මට හිතන්නේ දැන් බ්‍රිස්බේන් වල දැන්සල් පවත්වනවා. ඒ වුණාට අපි ලංකාවේ මතකයන් තමයි අද ආවර්ජනය කරමින් ඉන්නේ. ඉතින් මෝගේ මතකත් එක්ක ඔබට මතක් වෙනවා ඔබගේ වෙසක් මතක. ඉතින් මට හිතෙනවා මේක හරිම අපූර්ව වෙනසටහන අද ඔබට වෙසක් මේ බැතිගේ අහන ගමම වෙසක් මතක ආවර්ජනය කරගන්නට. ඉතින් අපි ඊළඟ ගීතයටයි දැන් මේ ඔබට සූදානම් වෙන්නේ. ගීතය තමයි වැලිතල අතරේ වසිනා. ඉත ගායනා කරන්නේ WD අමරදේවයන්. ගීය පද ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්ගේ. සංගීතය සපයලා දෙන්නේ WD අමරදේවයන්. ඉතින් අපේ 4B සංගීත කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ වැලිතල අතරේ හිමිහිට වසිනා ගීතය ගායනා කරන්නටයි.

0: ඉතින් අහන්න බලන්න ඔබගේ වෙසක් මතක මොන වගේ මට හිතෙන වෙසක් වලට සම්බන්ධ ගොඩක් දේවල් කතා වුණා අපේ අනිත් සොහොයුරියන්ගේ ඔබට මොන වගේ වෙසක් මතක ආවර්ජනයක්ද කරන්න තිබියේ මේ වෙලාවේ
1: ස්තුති ඇන්ලි මේ ඇත්තටම මට තියෙන මතක අපි හිටියේ මහනුවර නුගවෙල කියන ගමේ පුංචි කාලේ ඉතින් අපේ පවුලේ ගෑනු ළමයි හතර දෙනයි පිරිමි ළමයි දෙන්න ඉන්නවා ඉතින් අපේ අයියලා දෙන්නා වෙසකට ඔලුවක් එනට මේ අපි වෙසක් කූඩු හදනවා ඉතින් එක දවසක් වෙසක් එකට ඒ තමයි හොඳටම මතක තියෙන්නේ අපි හැරිම ලස්සන පැටවින කූඩුවක් ඇතුවා ඉතින් අපේ අප්පච්චි ලොකු ගහක් අරගෙන ඒක එල්ලුවා ගෑනු ළමයි වෙසක් කූඩුව අයියලා දෙන්නා ඔලුවක් පොලෑස්ති කරගෙන නටනලා ඇස්සලා හිටියා හැබැයි මිනිස්සු වෙන වෙලාවටම මහා වැස්ස කුයි බුලම ගියවිලා අන් වෙසක් කූඩුවට ගිනි අඬ බිමට වැටුණා ඔන්බක් රටට බැරි වුණා ඉතින් ඒක තමයි මගේ හිතේ තියෙන වෙසක් මතකය ඒ කියන්නේ දුකයි හැබැයි ඒක අමතක නොවන ලෙස සැකහන් වෙලා තියෙනවා
0: මට හිතෙන්නේ සමහර වෙලාවට අපි වෙසක් කූඩු හදලා ඉල්ලලා ඒක දිහා බලනකොට වැඩිය හදන එකේ තියෙන සතුට අපිට මතක් කරන්න මතක ආවර්ජනය කරන්නට පුළුවන් මට ඉතින් ඔබට ඒ සියලු මතකයන් ඉතුරු වෙන්නේ නැති අන්තිමයට දැස බැස්ට් එක තමයි පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉතින් මේ වගේ සුවිශේෂී මතකයන් කතා කරන ගමන් අපි දැන් ඊළඟට යොමු වෙන්න යන ගීතය තමයි මිත් මාපිති දේවා කියන ගීතය මේ මුල් ගායනය මොරිස් දහනායක මහතාගේ ගේපද සිරිල් ඒ සීලවිමල සහ සංගීතය සපයලා තියෙන්නේ ස්ටැන්ලි ප්‍රනාන්දු. ඉතින් එහෙනම් අපි මෙත්මල් පිපිදේවා ගීතයට සාන්දෙමු දැන්.

0: අපේ විසක් මතක ආවචන හරිම සුන්දරයි. ඉතින් ඒක කතා කරන්නේ මේ කාල වේලාව හරිම වේගයෙන් වැරෙලා යනවා. අපි ඉතිහාසෙදිත් නැත්නම් ඉතින් අපි හිතුවා සුනිල් මහත්මයා අපේ ආජීව සමාජිකේ ඔබේ විසක් මතක ආවචන අපිත් එක්ක කෙලින් බෙදා ගන්න පුළුවන්ද කියලා.
1: කොමිසදීයමයි. මමත් අහන්නේ ඔක්කොම කියන විසක් කූඩු ගැන. මට පොඩි ප්‍රශ්නයක් ඉන්නවා. අපි පරිම ආසාවේ මේ පොඩි කාලේ කුළු විසක් කූඩු හදලා ඉන්නේ. අපි 35ක් විතර හදනවා කොයි කොයි කවුද? අම්මම ආසම් කරන කූඩු තමයි නෙළුම් වල. අමාරුම එක තමයි නෙළුම් වල. ඊයම් ලස්සන පාඩලා ඒක හදනවා. හැබැයි මේ විසක් වල කම්තර මට තියෙන අමුතුම ඊට එහා ගිය අත්දැකීමක් සමහර විට බුදු වෙන්න පුළුවන්. මගේ තාත්තා කයි ව්‍යාපාරිකේ ඉතින් යාට හැම අවුරුද්දටම සැරයක් තොරම් පිළිදුනා විවෘත කරන්න ආදාල් ආර්ථනා දරේ. ඉතින් මම සමහරට එක එක තාත්තා කේ විතර දෙනවා එකකට යනකොට දවසක් අපි ඉන්නේ තංගල්ලි එළියත් දින අලුත් තොරණ ඒක වාර්ෂිකව පාත්තන ලුත් තොරණ විශාල තොරණ ඒකට උගා සැලෙන තොරණ ඉතින් ඒකට තාත්තා අන්න දුක ගන්න ආර්ධනාව එදිලා අවසනාවට තාත්තට යන්න බැරි වුණා. එක්ක වසනේ කියන්නේ නැත්නම් මම කරේ වෙනවල කටුදක් තියෙනවා. මට කතා කරා බඳු පුතා. මට යන්න පුළුවන්ද කියලා. මට ගිහින් තාරින් ගාන ගියා. මගේ ඇද්දුවා නැකත් මම යන්න තමයි. ඉතින් වෙනද වගේ වෙනද වගේ තාත්තා ආ සමාවන්න. වෙනද වගේම ඉතින් තාත්තා අර මේ එම්බලොප් එක මුදල් කොට දාලා මල ඉවර කරලා මේක තමයි කරන්න වෙන්නේ. ඉතින් මට ඩ්‍රයිවර් කෙනෙක් දුරට ආවා. මම ඉන්න කිලෝමීටර් 8ක් යන්න ඕනේ. ගියලා දැන් මට තොරණ පිරුණා. මම හිතා ගන්න මොනවද දැන් කියන්නේ මොනවද කරන්නේ කොහොමයි ඉතින්ද කියලා ඔක්කොම ගලා ඉන්නවා. තොරණේ එකම මේ විදුලි වාහනයක්වත් දැල්වෙන්නේ නැත. සම්පූර්ණයෙන්ම කඩෝරේ සේනක පිරීලා. දැන් මේ අපි මමයි ඊගා මගේ තාත්තයි තව තුන් දෙනෙක් ඉන්නවා මේ විහිද කරන්නේ. මම එක්කෙනෙක් අයින් දුන්නා හිටියා මම ගැන බලලා. ඉතින් මම ගිහිල්ලා දැන් කියලා දිනවා සිජස් හදලා ඒ සිජස් හදලා අපි දාන්න ඕනේ කේක් කියලා. මට හම්බුණා ඉස්සෙල්ලම කියලා. ඉතින් මම ගිහිල්ලා දැම්මා. අර වලට දැම්මම ඒක ලස්සන තොරණ පත්තු වෙනවා. දැන් හිතුවා මගේ වැඩි විතරයි මම යන්නේ කියලා. ඒ සංවිධායක මට ඇලිගුවා යන්න යන්න දෙන්න බෑ. අපි මේ සංග්‍රහයත් දිනවස් පොඩි කතාවක් පවත්වන්න ඕනේ. මට තවත් ගණි ගන්න ඒකමද ඔලිස්ටි යතින ඒ ගුණ නැගල් මේ කොහොම සෙනෙකට පාවෙයි මම අරෝ 12ක් වැඩි මොන්නේ ඉතින් මට කතා කරන්න ඕනේ ඉතින් මම ඒකමද මට ඒ තොරණ කාට එනකොට තේරුණා මේ කට්ටිය විග්‍රහ කරන තොරණ ගැන තොරණට පුත්‍ර වහන්සේ වෙන්න ඕනද කියලා මමත් ඒ ටිකම කියන්නේ නැත්තම් මේ වගේ තොරණක් නැති පුත්‍ර වහන්සේ වෙන්න ඕනද කියලා මම ආරාධනා කරගෙන ඉඳලා ඒක කරා කට්ටියට පුළුවන් මේ ටිකෙන් මේකට උදව් වෙලා මේ මොනවද ආදර කරන්න ඒක ටිකක් නැහැ මට දිරුණා මේක ලොකුයි ඒකට කැම්පිලි වෙලා ඉතින් මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ ඉතින් මම බොහොම සතුටුසලා ගිහලා තාත්තලා කිව්වා තාත්තම ගිහුවා කියලා බොහොම බය පුදා කියලා කිව්වා ඊට පස්සේ මට යම්පුන්නේ නැටම් නේ මට ඒක ලොකු අත්දැකීමක් වුණා මගේ අවුරුදු 12ක් මොලේ කේකනේ මට ඒක ආරම්භය දෙනවා බොහොම ස්තුතියි
0: අනිවාර්යයෙන්ම ඉතින් මට හිතෙන්නේ ඒ වගේ තවත් මතක ආවර්ජන කරන්න ඕනේ අපි ඊට කලින් ඊළඟ ගීතය කියමු ඊළඟ ගීතය තමයි බුදු පියාණනි ඔබේ පාද කරමින්

0: నిరంజన వ్యక్తమని అభివే యోమోయని నిరంజన మనవాగే మతకేయక్ తీయ నిరంజకం నిరంజన మధ్యక్క మతక్ వెనం నేతక అపి ఒబే వెతక్ వెస మతక ఆవర్జనేదై మే అవస్థావ యోమోయని
1: ఓసుదివయ අනිත් අය කිව්වා වගේ අතර මට බොහොම සුන්දර මතකයක් තියෙනවා. මොකද මම මන්දමක ඒකමගේ ගමක පිටපු කෙනෙක්. ඉතින් මගේ අප්පච්චි අතරම ලොකු ව්‍යාපාරයක් තිබුණා. ඉතින් අපි හැම අවුරුද්දේම පොඩි කාලේ අප්පච්චි ඉතින් කඩේ වැඩ කරන ළමයිත් එක්ක එකතු කරලා ලස්සන තෝරනක් හදලා ගෙදර ඉස්සරහා උපමානයක් කිව්වා වගේ. ඉතින් ගමේ අය ඔක්කොම එනවා දන්සල් දෙනවා එක්කම.
0: මුල් ගායනා කරලා තියෙන්නේ ගේපද සුනිල් ආරියරත්නයන්ගේ.

0: වැඩසටහනේ අවසානයේට අපි ලං වෙලා තියෙන්නේ. ඉතින් අවසාන මතක ආවර්ජනයේට අපි දෙකේ තියෙන ශාමලි සහ ප්‍රියමිනි. ඉතින් අහල බලමු ඔබ දෙදෙනාගේ මොන වගේ වෙසක් මතක ආවර්ජනයක්ද තියෙන්නේ කියලා අපි ඔබෙන් ආරම්භ කරමු.
1: මමගේ අපි මම ඉතුරුලක් තුනේ ඉතින් අපේ පවුලේ ගියන ළම පස් දෙනෙක් හිටියා. ඉතින් මම මේ වෙසක් උත්සවයේ ගොඩක් මගේ තාත්තට සම්බන්ධ කරගන්නවා. මොකද තාත්තා අපි මේ ගියන ළම පස් දෙනාගේ මිතුරා වුණා. ඉතින් අපේ වෙසක් ළම් වෙනකොට අපි කරන්නේ තාත්තා ඉස්සෙල්ම කරන්නේ බෞද්ධ කුටි තනවා. ඉතින් පස්සේ අපි ගියා හිටියා අපි සීයා. ඉතින් යාට ගොඩක් යාක්ෂ කෙනෙක් ඉතින් කැරකෙන වෙසක් උඩව හදනවා. ඉතින් අපි මේ සබරගම් පළාතෙන් ආපු අපි ගොඩක් සම්බන්ධය විශ්වාස කරනවා. ඉතින් ඒ කාලේ රත්පුරේ නිතරම වහිනවා. ඉතින් අපි පස් දෙනාම එකතු වෙලා සම්බන්ධයෙන් පාරයක් වෙනවා. අනේ වහින්න එපා. මොකද සමහර ලයිට් යනවා. අනිත් එක ඒ කාලේ කෘතිම මිටි බන්දක් තිබුණේ අපේ මැටි පහන් ලස්සන පත්තු කරලා බකට් පත්තු කරලා ගේ ලස්සන කරනවා. ඉතින් ඒ වගේම තව ලස්සන මතකයක් තියෙනවා. අපි ඉස්කෝලේ මම ගියේ පර්ගසන් සස්කාරිකා විද්‍යාලයට. උතුම් තියෙනවා උතුර මුළු ලංකාවේ මෙන්න සමස්ත ලංකා ප්‍රතිහිත තරගයක් තියෙනවා. ඉතින් ඉස්කෝලෙන් අපිව බස් එක දාගෙන අපි හොඳ ප්‍රැක්ටිස් කරලා මේක තියෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ. ඉතින් ඒ විදිහට ආමි බෑන්ඩ් එක තමයි එන්නේ අපිට මියුසික් දෙන්න. ඉතින් ලොකු උත්සවයක් මේක. ඉතින් මුළු ලංකාවේම ඉස්කෝල මේකට සහභාගී වෙනවා. ඉතින් අපි දෙපාරක් මේ සමස්තලංකා භක්ති ගීත තරගයේ තියෙනවා. ඒව ඉතාම සුන්දර මතක කියලා මට හිතෙනවා. ඉතින්
0: අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ ඒව තමයි අපේ ජීවිතේ ජීවත් කරවන මතක. ප්‍රියංගනි මට හිතෙන්නේ ඒ වගේ මතක අනිවාර්යයෙන්ම ඔබටත් ඇති.
2: අපිට තියෙන මතකයක් දැන් මතක් වෙනකොට hina yana මතකයක්. හැමදාම මිසක් පොයි දවසට වෙන කවදාවත් නැතත් තාත්තා අපිව සීල් කරන්න යනවා. උදේ පාන්දර පහට සීල් වෙදි දෙක අන්දර අපි හරි පොඩි ඉතින් යනව නෙමෙයි පන්නනවා. ඉතින් බොහොම අපිට මිසක් දවසේ තියෙන වෙන සතුටුදායක දේවල් හැන්දෑවකට කූඩු බලන්නයි අනිත් දේවල් තමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් සීල් ගන්න යන එක පිටතර අපි සතුටු නැහැ. හැබැයි කොහොම හරි උදේ පාන්දර පහට සීලෙත් ප්‍රෝගන වෙලාවට පන්සලේ ඉන්නවා. ඉය වෙලින් ඕනේ ගෙදර පහම්පත්තු කරන්න ඉවර ටික කරා. හැබැයි පන්සලේ ඉන්නකම් කරන්නේ සිල් ගැනීම ඇරෙන්න අනිත් සියලු දේ කරනවා. මට හොඳට මතකයි මේ විකාල භෝජන වේරමණී සිත් මොකද්ද ගාථාව මට දැන් සමාන මතක නැහැ. කොයි ගාථාව මතක් කර කර අපි යන්නේ බුදු වෙත. ඉහිල්ලා අර පූජා කරපු මොනවා හරි දෙයක් අරගෙන කනවා. ඔය වෙලටික ඔක්කොම කරලා තමයි හැන්දෑවේ දුවනවා සිල් පවල් කරපු ගමන් ගෙදර දුවනවා. තවත් මතකයක් තමයි මගේ තාත්තා කෝඩු වලින් ටිකක් කම්මැලි. ලොකු කූඩුවක් හැදුවා පිටත තමයි මොනවද ඒවට කියන්නේ රීප පටිදා. මහා කූඩුවක් එක කූඩුවයි. හැබැයි අපි එකින් හරිම සතුට වුණා ලස්සන කූඩුවක්. හැබැයි අර කම්මැලි කමට තාත්තා දු කූඩුව එක. තාම ඒක මතකයි.
0: අන්න මෙහිතුන මට පියාගෙනීමේ ප්‍රශ්නයක්. ඔබේ දරුවන්ට ඔබ සිල් ගන්න කියලා ඔහොම යව්වද?
2: නැහැ, ඒකමට කවදාවත් කරන්න බැහැ.
0: අහන්නේ දෙක කියන්නේ අපේ මනසේ වැඩසටහනේ අවසානයටයි පැමිණිලා තියෙන්නේ. අවසාන ගීතයට කලින් ගීතය වදින සුගත ශාක්‍ය සිංහ රයිනේ මුල් ගායනයට අපි යොමු දෙමු. අද ගායනා කරන්නේ අපේ කොයිද?

因买海毛金买乌拉米，啊，一撒克马特克撒克汉格呢，他被忙伊丹尼克马拉姆托古纳维内蒂，他被马特马卡金的哇，阿皮的毛皮阿金，他买阿皮穆里姆，没古达他没见个格蒂，高他见个格蒂，伊塞拉马皮的克拉多纳，马拉的皮阿马尼呢高他得个，达斯马西乌里卡塔，穆迪卡罗瓦林吉塔。ඉතින් ඊළඟට අපිට අම්මල තාත්තාම තමයි කියලා දුන්නේ පන්සිල් අපි ඉගෙන ගත්තේ මුලින්ම අම්මාගෙන් තාත්තගෙන් තමයි. ඉතින් මේ පන්සිල් පද පහේ තේරුම තමයි සතුන් මැරීමෙන් වැළකීමි, සොල්කම් කිරීමෙන් වැළකීමි, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමි, බොරු කීමෙන් වැළකීමි, සුරා පානයෙන් වැළකීමි. මේ ආදී වශයෙන් යහපත් ජීවිතයකට යොමු වීම තමයි මෙයින් කියවෙන්නේ. අපි හැමදාම උදේ මේ පන්සිල් පද පහ කියලා ගෙදරදී බුදුමනෝ දිනවා. ඒ වගේම පන්සල් ගියාම ඉස්සෙල්ලම කියන්නේ මේ පන්සිල් පද පහ තමයි. අපිට පුළුවන් නම් මේ පන්සිල් පද පහ පිළිපදින්න, රහසින්වත් බොරුවක් නොකර ජීවත් වෙන්න, අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න, අනුන්ට වචනකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒ තමයි නියම බෞද්ධකම. අපි උත්සාහ කරමු මේ විදිහට ජීවිතේ හැඩගසාගෙන ජීවත් වෙන්න. ඉතින් අපිත් නොදැනීම අවසාන මේ පුරා හෝරාවක් ගතදී ඔබගෙන් සමුගන්න කාලේ ලඟ වෙලා අද මට තාක්ෂණයෙන් සහාය දුන් නිරාජ් සොයිරාට සහ හිමාය සොයිරියටත්, සංගීතය සපයා දෙමින් අපිට උදව් කළ සරත් අපුගඩ සොයිරාටත්, කැමරා කරගේ සහාය දුන් බුද්ධික ගමගේ සොයිරාටත්, ඒ වගේම ජනක සොයිරාටත්, නන්නයිරින් උදව් කළ දර්ශක කොකල හේවා, ජයසිරි වීරවර්ධන, සුනිල් ශාන්ත පටබැටිගේ ඇන් හිමායා සොයිරියටත්, ගීත ගායනයෙන් හා කතනයෙන් සහාය දුන් ඔබ සියලු දෙනාටම අසා සිටී ඔබටත් මාගේ ස්තුතිය පුද කරනවා. ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා.